සාදු අනදින හරහරතය අයෝහිරද මත ගුරුමත දූකවසාරී සභයාසා මනුසා බන්ධන තුූටේ හරහර ප්‍රව කිරපාතහාරි නෑනී හරහරලාගී තාරී සතිගුරු දේක මේරා මන බිගසයෝ ජනහර පේටියෝ බනවාරි රහාල් ගෙන ඇසා නාමවසාරයා මෙරා හරහර තිසකෑ කොල්ල ලාගී ගාරී හර තිසකෑ කොල්ල පරසූතනා කරියහෝ තිස බිදවා කර්මහතාරී හරහර ආනම ලාවහු ගුර සාදු ජිස ඇහනස හර උරතාරී ගුරඩීටෑ ගුරකා සෙක බිගසෑ ග්‍යෝ බාරක දේක මහතාරී තන පෙරකා එකහි සංගවාසා විච හව මෑ පීත කරාරී ගුරපූරෑ හව මෑ පීත තෝරී ජන නානක මිලේ බනවාරී මලාර මහල්ලා චෞතා ගංගා ජමනා ගුදාවරී සරසුති